නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: සුබදසනක් වෙලා උදෑසන 6යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි අපිරිමිත ස්නේහයට ලය කිරට හැරවූ වේදනා කප්පරක් තරම් දරුවන්ගේ ජීවිත හැඩකෙරූ ආදරණීය මව්වරුනි, ඔබට මෙම ගීතය උපහාරයක්ම වේවා.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: යමක් ලබා ගැනීමට නම් යමක් අත්හැරිය යුතුමයි. මොකද අද ඔයා අත්හරින්න අකමැති දේ හෙට ඔයාගේ දියුණුවට බාධාවක් වෙන්න පුළුවන්. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: තෑගි පැඩි වෙලා,
2: අංක එකයි ලග්න එකයි
1: සියයක්ම ඔබ යකේ,
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: ප්‍රේම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා
2: ආසත්මිකතාවේ සමහරක් වෙලාවට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
6: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
2: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
3: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu patan ganna satiya dawas pahema ude hatata
4: the welcome show
2: anugrahaya
5: nlp hadahana lankawē wedima tæki dena tæki avastha wedima lutraya nlp hadahana obath adama nlp hadahana bala ganna
6: supreme radio

0: සුබ දැස්සනක් ඔයාට වෙලාවූතේ හතයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි අපිරිමිත ස්නේහයට ලය කිරට හැරවූ වේදනා කප්පරක් තරම් දරුවන්ගේ ජීවිත හැඩකෙරූ ආදරණීය මව්වරුනි, ඔබට මෙම ගීතය උපහාරයක්ම වේවා.

0: Endless Weekend with Supreme Radio.
1: යමක් ලබා ගැනීමට නම් යමක් අත්හැරිය යුතුමයි. මොකද අද ඔයා අත්හරින අකමැති දේ හෙට ඔයාගේ දියුණුවට බාධාවක් වෙන්න පුළුවන්. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: ඇඩි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: සියයක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: අවසාන ප්‍රශ්නය. ආශ අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ යුතුයක මොකද්ද?
2: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
4: Tempo Town
3: with Ashi.
5: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
6: සුවඳ දැනි දැනි දැනෙනවා.
7: සොඳුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
5: සතියේ දිනවල රාත්‍රී 7ට
8: අනුග්‍රහය.
9: සුබ දවසක්.
8: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
0: 89.1 89.3 Supreme Radio.

0: endless weekend with supreme radio
1: ජීවිතේට සිහින තියනවා NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක් මේ හඳහනේ සුපිරි ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තිය රම්බඩ නාලනී රත්නායක
2: මගේ නම නාලනී රත්නායක මම රම්බඩ මට හඳහනේ සුපිරිතයාගේ ලැබුණා ජාතික ලොතරැයි මණ්ඩලේ මම නොකඩවා ටිකට් ගන්න දිනුම බලාපොරොත්තුෙන් තමයි දිනුම් ගත්තේ මින් ඉදිරියටත් දිනුම් ගන්නවා මීට වැඩිය දිනුමක් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා අනිත් අයටත් මම කියන්නේ පුංචි රුපියල් 40ක් වියදම් කරලා ටිකට් එකක් ගන්න ඇත්තටම ලොකු දිනුම් ලබා ගන්න පුළුවන් ඒ වගේම රුපියල් 40ක් වියදම් කරාට ලැබෙන ප්‍රමාණය විශාලයි වියදම් කරාට කවදා හරි දවසක තමන්ට දිනුමක් ලැබුණොත් හිතෙනවා මේ රුපියල් 40ක් යොදවපු එක ලොකු දෙයක් කියලා
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB

0: ස්ප්‍රීම් රේඩියෝ
1: සුපදවස
2: අලුත් වෙලා
1: පහසු වෙලා තෑගි පැඩි වෙලා අංක තුනයි ලග්න එකයි ලක්ෂ පහද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ සුපදවස
0: දවස සුබයි සිහින දිනයි සුපදවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
3: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
2: මල්ලි කොරෝනා එකට ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රැවලට
4: පිටරට උදවියමයි හිතේ අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
2: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
3: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
5: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
6: Supreme Radio, make a superior.

0: 89.1 89.3 දිවයින පුරා සිසාරා
1: ලෝකය ස්නේහයෙන් පුරවන්නේ ඇයයි ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය සියලු මව්වරුන්ට උපහාරයක්ම වේවා. අම්මා ගැන හිතන දේ කියන්න කිව්වොත් ඒ හැඟීම වචනවලට පෙරලන්න අපිට හරිම අමාරුයි. හැබැයි මැක්සිම් ගෝකි කියනවා මේ ලෝකය හැදලා තියෙන්නේ හිරුකි කිරණින් සහ අම්මගේ ආදරයෙන් කියලා. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම අම්මා කියන්නේ මේ ලෝකෙ දැකපු පරිත්‍යාගශීලීම පුද්ගලයා. ආදරයට බැමිණැති කැපකිරීම් කරන්න දෙපාරක් හිතන්නේ අපේ ජීවිතේට සැනසීම අරන් එන්න පුළුවන් එකම හිතවතිය. මතකද අම්මා දෙන ආදරය? කිසිම දෙයක් නොඉල්ලා ඒ දීපු ආදරයට මං ආදරෙයි අම්මේ විතරක් කියලා කියන්න. ඒ හිතට සැනසෙන්න ඒ ආදරයම ඇති. ලෝකය ස්නේහයෙන් පුරවන්නේ ඇයයි ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය සියලු මව්වරුන්ට උපහාරයක්ම වේවා.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: පෙරලිකාර සඳුදා
2: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
1: සුවබර අඟහරුවාදා
3: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නනේ ගැස්ට්‍රයිටි
1: හැඩකාර බදාදා
2: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
1: රසපිරි බ්‍රහස්පතින්දා
4: මුලින්ම කරන්න ඕනේ සෞටික තෝදලා පෙරලා
5: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
6: 89.1 89.3 Supreme Radio.

0: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
1: සුබ දවසක්
0: අලුත් වෙලා
1: පහසු වෙලා
2: තෑගි වැඩි වෙලා
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි අපිරිමිත ස්නේහයට ලය කිරට හැරවූ වේදනා කප්පරක් තරම් දරුවන්ගේ ජීවිත හැඩකෙරූ ආදරණීය මව්වරුනි, ඔබට මෙම ගීතය උපහාරයක්ම වේවා.

උදයටයි වෙලාටි හයයි දැන් වෙලාව. හයිබෝවන් ගුඩ් මෝනින්. මේ මාසේ 10 වෙනි ඉරිදා දවසේ ඉරිදා කියලා කියන සමානෙන් අපේ කට්ටිය අනිවාර්ය පාඩුවේ චිල් එකේ ඉන්න දවසනේ නේද? මේ පැත්තනම් හොඳටම වැහැලා බම්බලි පිටේට වැහැලා ඔය පැත්තට කොහොමද? විස්තර කියන මාත් එක්ක හවුස 5 වෙනකම් මම මෙතන. 0112 510 510ට ඔයාලට පුළුවන් මට කෝල් එකක් දෙන්න. එහෙමනම් තම 0718 89 389 3ට ඔයාට පුළුවන් මට මේ පැත්තට WhatsApp message එකක් එවන්න. ඔයා වෙනුවෙන්ම අද උදේ ඉඳලා මම මේ WhatsApp එක open කරලා තමයි තියෙන්නේ. chat එකක් දාගෙන ඉමුවානේ එන්න මේ පැත්තට. තව චූටිම චූටි වෙලාවකින් මම එනවා TikTok live එකක් ready වෙලා ඉන්න. TikTok live එකට එන්න. දැන් අද මං කලින් කියවන්නේ මේ මාසේ 10 වෙනි ඉරිදා ඔන්න ඒ වගේම තමයි අද විශේෂතා දෙකක් තියෙනවා. එකක් තමයි ඉතින් මම තමයි ඉන්නේ අද. ඉතින් මම ඉන්නේ එකත් විශේෂයක් තමයි නේද? අනිත් එක තමයි වැදගත්ම දේ. අද තමයි ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය. Mother's Day එක තමයි අද. ඉතින් හැම අවුරුද්දකම මේ මාසේ දෙවන සතියේට එන ඉරිදා දවස තමයි මව්වරුන්ගේ දිනය සමරන්නේ. ඉතින් ඔන්න මේ අවුරුද්දේ අද මේ 10 වෙනිද තමයි මව්වරුන්ගේ දිනයට නියමිතව යෙදිලා තියෙන්නේ. ඉතින් අපි මව්වරුන්ගේ දිනය කියලා අද හඳුන්වනවා. සමහරක් රටවල් වල අද මව්වරුන්ගේ ඉරිදාව කියලාත් හඳුන්වනවා. අම්මව සමරන්න අපිට එක දවසක් බෑ නේද? මේ දවස් 365ම මදි අම්මව සමරන්න සහ අම්මා ඉපදුන දා ඉඳලම අපි වෙනුවෙන් කරන දේවල් සමරන්න. ඉතින් අද මව්වරුන්ගේ දවසේ සියලුම මව්වරුන්ට උපහාරයක් වෙන්නම කියලා ප්‍රාර්ථනා කරගෙන අද ඉතින් අපි ඉරිදා දවස් endless week එකේ ඉරිදා දවස් සුපුරුදු විදිහට මාත් එක තමයි පටන් ගන්න තියෙන්නේ ඔයාට. උදේ 8 විනාඩි 8 8 8 කියලා කියන්නේ ඇන්ජල් නම්බර් එකක්. අහා. එහෙනම් ආගෙන ඉන්න හවස 5 වෙනකන් මන්නිමේෂා.

0: சுப்ரீம் ரேடியோ மேக்கர் சூப்பீரியா.
1: යමක් ලබා ගැනීමට නම් යමක් අත්හැරිය යුතුමයි. මොකද අද ඔයා අත්හරින්න අකමැති දේ හෙට ඔයාගේ දියුණුවට බාධාවක් වෙන්න පුළුවන්. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
3: සියයක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
3: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3 Supreme Radio.

0: මිචෙන් 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
2: ඇයි යනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත්ත වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
1: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: ඒ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනපල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: සුබ දවසක්
1: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තැඟි වැඩි වෙලා
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3 Supreme Radio

0: endless weekend with supreme radio
1: ජීවිතේට සිහින තියෙනවා NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක් මේ මහජන සම්පත ලොතරැහියෙන් රුපියල් ලක්ෂ 25ක තියාගේ දිනාගත් කෑගල්ලේ චන්දිමා බණ්ඩාර මහත්මිය
2: මම චන්දිමා බණ්ඩාර ආවේ කෑගල්ල ප්‍රදේශයෙන් ජාතක ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත දිනුම් වාරයකින් මට ලක්ෂ 25ක මුදලක් ජයග්‍රහණය කරගන්න හැකි වුණා. නොසිතූ අවස්ථාවක ලැබුණු මේ මුදල මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදවන්න මම තීරණය කළා තියෙනවා. මම නගරයට ගියොත් මම ගන්නවා එකක්. ඒක මට ආවේ පුරුද්ද තාත්තගෙන්. ඉතින් ඒක එයාලයි කාලින්දම මම දකින්නවා දිනුම් අදිනවා. ඉතින් මටත් විශ්වාසයක් තිබුණා මටත් ඇදේ කියලා. ඒකයි මම ඒක දිගටම මේ විදිහට ලොතරැයි පත් ගත්තේ. ඉතින් අද මට ඒ වාසනාව හිමි වුණා. ඉතින් ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න, ඔයගලගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයගලන්ට මේ ලබා දෙන සහයෝගය ලබා ගැනීමට නම් ඔයගොල්ලොත් මං කියනවා ටිකට් පටක් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
3: Endless Weekend with Supreme Radio.

0: 89.1 Supreme Radio. NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
3: එම මෙහෙම
4: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දහවල් දෙකට
0: සින්දු කපේ විත් නිමේෂා නිමේෂා
7: වචන තියෙන ගීත ටික මට කියන්න.
8: 89.1 89.3
0: ගණෝ යාතර දෙක. Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: ලෝකය ස්නේහයෙන් පුරවන්නේ ඇයයි ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය සියලු මව්වරුන්ට උපහාරයක්ම වේවා ප්‍රශ්නයක් අහන්නද අම්මා ගන්න කෝල් කීයක් ඔයා මගහැරියද ඒ මගහැරීම පසුතැවීමට හේතුවක් වෙන්නේ ඒ කෝල් එක ආපහු කවදාවත් එන්නේ නැති වුණාම දන්නවද ඒ හැඟීම හරිම දරුණුයි අම්මා කතා කරන්නේ ඔයාට තියෙන ආදරේට අවුරුදු ගාණක්ම අපිම ළඟ තියාගෙන හදලා එකපාර ඔයාව ඈත් කරගන්න අම්මා කැමති නෑ රස්සාවකට විවාහ වෙලා ගියාම අම්මා කෝල් කරද්දි කරදරයක් කියලා හැඟීමක් හිතට එන්නවත් තියන්න එපා මොකද අම්මට ඕනේ ඔයා හොඳින්ද කියලා බලන්න විතරයි ඒ ආදරේ හැමදාම අපිට විඳින්න වෙන්නේ නෑ ඒ නිසා පුළුවන් වෙලාවට ආදරේ විඳින්න ඒ වගේම ඔයාගේ ආදරේ අම්මටත් දැනෙන්න දෙන්න
2: ලෝකය ස්නේහයෙන් පුරවන්නේ ඇයයි ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය සියලු මව්වරුන්ට උපහාරයක්ම වේවා
0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්

0: ම් රඩියෝ
1: සුබ දවස
2: අලුත් වෙලා
1: පහසු වෙලා
2: තෑගි වැඩි වෙලා
1: අංක තුනයි ලග්න එකයි ලක්ෂ පහද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ සුබ දවස
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
4: ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස්ස ගන්න හදන්නේ
2: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට
5: පිටරට උදවිය මය හිතේ අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
2: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
4: හරි හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
6: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ
0: සුප්‍රීම් රේඩියෝ

0: උදෑසන 8:51 දැන් වෙලාව. මම බලන් ඉන්නේ මේ පැතර කතා කරනකම් 0112 510 510ට. ඒ වගේම මම බලාගෙන ඉන්නේ මේ පැතර WhatsApp message එකක් එවනකම් 0718 89 39 39ට. ඒ වගේම තව දෙයක් මම හොඳට බලාගෙන ඉන්නේ. හරිද? දැන් මට තියෙනවා මේ ඇන්ටනාවක් වගේ නිකන් මගේ ඔළුවේ එහෙම පොඩක් අර තියෙනවා. හරි දෙකක්. ඉතින් මට ඒකේ රේඩාර් වලට අහු වෙනවා මේ ඔයා අපේ මේ Facebook page එක follow කරලා නැත්තම්. ඕ මට පෙනියනවා මේ අවස්ථාවේ. දැන් කට්ටිය මේ වෙනකොට මට පේනවා මේ Facebook එකේ උඩටයි පහළටයි යනවා නේද? ඕ මම යන ගමන් යන්න search bar එකට. Search bar එකට ගිහලා search කරන්න Supreme Radio කියලා. එතකොට ඔයාට අපේ page එක දකින්න හම්බ වෙනවා. ඉතින් අපේ පේජ් එක තාම ෆලෝ කරලා නැත්තම් ෆලෝ කරන්න අපේ Facebook එකෙන්, ඒ වගේම අපේ පේජ් එක ලයික් කරන්න, ඒ වීඩියෝස් බලන්න මොනවද අපේ පේජ් එකේ ඔයා වෙනුවෙන් ෂෙයා කරලා තියෙන්නේ කියලා, ඒ වීඩියෝස් ඔයත් බලලා තවත් කෙනෙක්ට බලන්න ඔයාලට පුළුවන් ෂෙයා කරන්න, ඒවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, වැඩ ගොඩක් තියෙනවා. හරිද? ඔතනින් නවතින්නේ නැහැ ඔයා. මම ඒක දන්නවා. ඉදිරියට යන කෙනෙක් විදිහට ඉදිරියට යන්න. එතකොට ඔයාලට හම්බ වෙනවා YouTube කියලා app එකක් තියෙනවා රතු පාටයි. ඉතින් ඔයාලට පුළුවන් YouTube එකේ අපි අපේ channel එක තියෙනවා Supreme Radio. අපි subscribe කරලා නැත්නම් අපි subscribe කරන්න මතක ඇදව ළඟම තියෙන bell icon එකක් click කරලා තියාගන්න ඕනේ. Okay. click වුණා නේද මං කිව්ව එක? මට තේරෙනවා. හරි. YouTube එකේ නවතින්න එපා. TikTok එකටත් යන්න. TikTok එකේ අපි follow කරලා තියාගන්න. එතකොට අපි live ආපු ගමන් ඔයාලට ටකස් ගාලා එනවා notification එකක්. Hi there. අපි live වෙවිලා ඉන්නේ කියලා. ඒ වගේම අපි Instagram එකේ තියෙනවා. Instagram එකේත් අපි follow කරලා තියාගන්න ඕනේ කට්ටිය. හරිද? Right, එහෙනම් ඉතින් ඔන්න සුපුරුදු විදිහට මගේ මන්තරේ මම චප කරලා ඉවරයි. දැන් endless weekend කියලා කියන්නේ අඩුවෙන් කතාව වැඩියෙන් සින්දු. හැබැයි ඉතින් මම නම් ෂුටක් කතා කරනවා. ඔයා දන්නවනේ ඉතින් මගේ tagline එක මොකද්ද කියලා. ඔයාලට පාළුවෙ නැත්තම් මගේ කිංකිණි නාතය ඇහෙන්නේ නැතුව ගියාම. එහෙනම් ඉතින් අහගෙන ඉන්න අද දවසම මම තමයි මෙතන. හවස පහ වෙනකන් ලේසි නෑ. හරිද? අපි යනවා සින්දුවක් අහන්න. උදේ 8:53 දැන්. මේ අහගෙන ඉන්න ඔයා endless weekend one and only නිවේශත් එක්ක.
1: Endless weekend with Supreme Radio.

0: ගුඩ් මෝනිං, දැන් වෙලාව උදේ 9යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ අහසෙදිලේ පොළොවෙන් බලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරිය. අපිරිමිත ස්නේහයට ලය කිරට හැරවූ වේදනා කප්පරක් තරම් දරුවන්ගේ ජීවිත හැඩකෙරූ ආදරණීය මව්වරුනි, ඔබට මෙම ගීතය උපහාරයක්ම වේවා.

0: සුරන් හමන ගමන් තාලය
1: සුරඟ ඔබද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: Endless Weekend with Supreme Radio.

0: சுப்ரீம் ரேடியோ மேக்கர் சூப்பீரியர்.
1: යමක් ලබා ගැනීමට නම් යමක් අත්හැරිය යුතුමයි. මොකද අද ඔයා අත්හරින්න අකමැති දේ හෙට ඔයාගේ දියුණුවට බාධාවක් වෙන්න පුළුවන්. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
3: සියයක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම.
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
3: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3

0: සුප්‍රීම් රේඩියෝ අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු ඇයිසරහා දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
1: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලාගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
3: ටෙම්පෝ ටවුන්
2: විත් ආශි.
4: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
5: සුවඳ දැනි දැනි දැනෙනවා.
6: සොඳුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
4: සතියේ දිනවල රාත්‍රී 7ට
7: අනුග්‍රහය
8: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහට බලා ගන්න.
6: 89.1 89.3
3: Supreme Radio
6: මගේ හඬ මගේ රට.

0: Endless Weekend with Supreme Radio.
1: ලෝකය ස්නේහයෙන් පුරවන්නේ ඇයයි. ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය. සියලු මව්වරුන්ට උපහාරයක්ම වේවා.
2: ඔයා දිනන දවසට වගේම පරදින දවසටත් ඔයා ගාව ඉන්නේ පවුලේ අය. කවුරු නැතත් ඔයා ගාව මම ඉන්නව පුතේ කියලා අම්මා කියනකොට අපිට දැනෙන්නේ කියා ගන්න බැරි හැඟීමක්. අම්මගේ අසනීප අමාරුකම් පැත්තක තියලා අපිව බලාගන්නේ හරි පුදුමාකාර කැපකිරීමක් කරලා. අපේ වේදනාව අම්මගේ කරගන්න අම්මා දෙපාරක් හිතන්නේ නැහැ. අපි දුකින් ඉන්නකොට අපේ පොඩි වෙනස්කමක් පවා අම්මට ඉක්මනට දැනෙනවා. ඇත්තටම අම්මා කියන්නේ අපිව සුවපත් කරන හොඳම බෙහෙත.
1: ලෝකය ස්නේහයෙන් පුරවන්නේ ඇයයි. ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය. සියලු මව්වරුන්ට උපහාරයක්ම වේවා.
3: අසුනාවේ එක 89.3 Supreme Radio.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න.
1: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
3: එම මෙහෙම
4: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ඝෝෂා පවත්වන්නේ මන්ද? අවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කපේ විත් නිමේෂා
7: වචන තියෙන ගීත ටික මට කියන්න. 89.1
0: 83 ගණෝ යාතන දෙක Supreme Radio.

උදනාවේ අය විනාටී 40යි දැන් වෙලාව. ඉතින් අද මේ මාසේ 10 වෙනි ඉරිදා අපි අද දවසේදී ජාත්‍යන්තර මව් දිනය සමරනවා. ඉතින් මට හිතුණා මේ මව් දිනය සමරන දවසේ පොඩ්ඩක් මේ මව් දිනයේ අතීතය ගැන, කොහොමද මේක ආරම්භ වුණේ, කවුද මේකට මැදිහත් වුණේ, චිට මේ ගැන ඔයත් එක්ක අද කිව්වොත් හොඳයි කියලා නේද? ඉතින් අපි හැම කෙනෙක්ම ඉපදුන දවස ඉඳලම මව ජීවිතය කරගෙන ජීවත් වෙන සමාජයකින් අපි හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ. ඉතින් මේ මවරුන්ගේ දිනේ නිර්මාණතුවරිය ලෙස හඳුන්වන්නේ ඇනා ජාවිස් කියන කාන්තාව. ඉතින් ඇනා ජාවිස් එයාගේ මව, ඒ කියන්නේ ඇන් රිවිස් ජාවිස් කියන එයාගේ මව, එයාගේ අම්මා. ඉතින් අම්මවරුන් තමයි මේ දිනේ ඇයට ගෞරවයක් වෙන පිණිස තමයි මේ දිනේ නම් කරලා තියෙන්නේ. ඉතින් මේ ඇනා ජාවිස්ගේ අම්මා කියලා කියන්නේ ඇමරිකානු සිවිල් යුද්ධය අතරතුර මවරුන් ඒ වගේම සොල්දාදුවන් සඳහා ගොඩාක් හොඳ සෞඛ්‍ය තත්ත්වයන් වර්ධනය කරන්න වෙහෙස නොබලා කටයුතු කරපු කෙනෙක්. ඒ වගේම තමයි ඇය ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරිනියක් මෙන්ම ප්‍රජා සංවිධායක වරියක්. ඉතින් කොහොම හරි 1905 අවුරුද්දේදී ඇන් රිවිස්, ඒ කියන්නේ ඇනාගේ අම්මා අභාව ප්‍රාප්ත වෙනවා. ඉතින් අනේ ඇගේ අභාවෙන් පස්සේ තමයි ඇනා ජාවිස් හිතන්නේ මම මගේ අම්මා වෙනුවෙන් අම්මට ගෞරවය කරන්න තමයි මේ කෘතඥතාවය පළ කරන්න තමයි දිනයක් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි ඔන්න මේ ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය නිර්මාණය වෙන්නේ. ඉතින් ඒ අනුව ඇය උත්සාහ කරනවා මේ ඇයගේ උත්සාහය සාර්ථක වෙලා 1914 අවුරුද්දේදී එවකට ඇමරිකානු ජනාධිපති උඩ්‍රෝ විල්සන් තමයි මේ මැයි මාසේ 2 වෙනි ඉරිදා විදිහට මවුරුන්ගේ දිනය නම් කරලා තියෙන්නේ. ඉතින් එදා මේ නිවාරු දිනයක් විදිහට නිල වශයෙන් ඔන්න ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ අනුව තමයි ඔන්න ලෝකෙ පුරා ඉන්න අව හැම කෙනෙක්ම හැම අවුරුද්දකම සැරයක් මැයි මාසේ 2 වෙනි සතියේ එන ඉරිදා දවසේ ලෝක මවුරුන්ගේ දිනය විදිහට සමරන්නේ නම් කරලා තියෙන්නේ. හැබැයි ඉතින් අර මම කලින් කිව්වා වගේ අම්මා වෙනුවෙන් එක දවසක් නම් කරලා හරියන්නේ නැහැ නේද? අම්මා අපි වෙනුවෙන් කරන දේවල් වල හැටියට ඉපදිර දවස් ඉඳලම අපි ජීවත් වෙනකන් අම්මගේ ජීවිතේ, අම්මගේ පණ ගැහෙනකම්ම අම්මා කරන මේ මෙහෙවර, අම්මා කරන මේ සේවයට මේ අපිට ඇත්තටම මේකේ ණය ගෙවන්න බෑ අපි ජීවත් වෙලා ඉන්න තාක්කල්. ඉතින් එක දවසක් විතරක් වදී අම්මට උපහාර පුදන්න මේ මුළු අවුරුද්දකට මේ දවස් 365ත් වදී අපි ජීවත් වෙලා ඉන්න මේ ජීවිත කාලෙවලත් වදී අම්මට උපහාර පුදන්න නේද? ඒක තමයි ඇත්ත කතාව. හරි, ඉතින් ඔන්න ඔය විදිහට තමයි මවුරුන්ගේ දිනේ ආරම්භලා තියෙන්නේ. එහෙනම් ඉතින් අපි යන්න ලෑස්ති වෙන්නේ සිද්ධාක් අහන්න. උදේ 9:00 විනාඩි 42යි දැන්.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: පෙරලිකාර සඳුදා
2: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා
1: හරි සුවබර අඟහරුවාදා
3: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
1: හැඩකාර බදාදා
2: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
1: රසපිරි බ්‍රහස්පතින්දා
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
5: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
6: Supreme Lifestyle. සතියේ දවස් පහේම උදේ 10ට 89.1 89.3 Supreme Radio.

විනාඩි 52යි දැන් වෙලාව. දැන් ඔන්න පහුගිය දවස් ටිකේ මට කියන අයියෝ හරි රස්නේ අපිට රස්නේ අරකයි මේකයි එකක අඩාඩ හිටියන ඕන දැන් ඒක නිසා ඕගලන්ට හොඳට වහිනවා නේද? දැන් අද මම ඔෆිස් යනකොට මේ බම්බල පිටේ නම් හොඳටම වැහැර තමයි තිබ්බේ. හැබැයි අපේ පැත්තෙන් නම් ඊයේ වැස්සේ නැද්ද? නෑ වැස්සේ නෑ. ඔයාලේ පැතුලට කොහමද වහිනවද නැත්තම් පායනවද විස්තර මේ පැතුල කියන්න. දැන් වහිනවා කියන එක මතක් කරනකොට අපිට මතක් වෙනවා එක දිගට වැස්සෙන් ඉතින් ඔන්න ගම් වතුර තරජුට එන තිනිය අවදානම හරිම වැඩිනේ. ඉතින් මේ වෙනකොට වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කළ තියෙනවා ජලාශ කිහිපයක මේ වෙනකොට වාන්දරට විවෘත කරලා තමයි තියෙන්නේ. අන්න ඒක නිසා ඒ අවටින්න ජනතාවට මතක් කරනවා අවදානෙන් ඉන්න. මොකද වතුර තත්ත්වය වැඩි වුණොත් ගම් වතුර තත්ත්වයක් එන පුළුවන් නිසා පොඩ්ඩක් අවදානෙන් ඉන්න ඒ කියන නිවේදන ඒ විදිහට පිළිපදින්න කියලා මතක් කරනවා. නැත්තම් අපේ කට්ටිය දන්නේ නැද්ද නේද? හරි ඔය කිව්වට මං අපි මේ අවුරුදු ගණන් දිස්සේ මෙතන ඉන්න මිනිස්සු අපි දන්නවා මෙහෙම වෙන්නේ නැහැ මෙහි පැති යට වෙන්නේ නැහැ එහෙම ප්‍රශ්නයක් නැහැ අපි දන්නවා හැරෙනකොට කියලා එහෙම කියන්න එපා එහෙම හිතන්න එපා. අපේ පරිස්සම තමයි වැදගත් වෙන්නේ නේද? අපේ ජීවිත තමයි වැදගත් වෙන්නේ. අන්න ඒක නිසා දෙන උපදෙස් දෙන නිවේදන වලට කීකරු වෙන්න කියලා ඔයාට මතක් කරනවා මේ වෙලාවේ. තව තියක් තියනවා කියන මගේ අල්ලත් කීකරු වෙන්න ඕනේ. නැත්තම් ඉතින් ඉඳලා අමාරයිනේ. රයිට් ඉතින් ඔන්න මේ පැතර කෝල් එකක් දෙන්න 011 510 510. එහෙමත් නැත්තම් 0718 89 3 89 3 ඔයාට පුළුවන් මට මේ පැත්තට WhatsApp message එකක් එවන්න. මං එනවා උදේ 10 වෙනකොට TikTok live එක පැත්තට. ඒක නිසා අපි live එකේට එන්න set වෙලා ඉන්න කියලා තමයි මතක් කරනවා. මේ වෙලාව මම වහගෙන ඉන්නවා නම් දැන් දැනගත්තා 10 නිමේෂ ලයිව් වෙනවා රෙඩි වෙලා ඉන්න. ඔයාගේ ඉරු දවස චිල් එකකින් පුරවන්න මම සැදී පැහැදී බැඳී ඉන්නවා. හවස 5 වෙනකම් මම මෙතන ඔන් වෙලයි ඉන්නේ. ඔව් එහෙම තමයි අපි රාජකාරිය දේවකාරිය විදිහට තමයි අපි සැලකන්නේ. නිවාඩු අපිට නිවාඩු අදාළ නැහැනේ. නිවාඩු දවසත් ප්‍රශ්නනේ අපි වැඩ. අපි එහෙමයි. මොකද බැරි වෙලාවත් අපි නිවාඩු ගත්තොත් උඹට පාළුවිනේ අනේ නේද? ඒක තමයි කීව ඉන්න කෙනෙකුත් නැහැනේ. ඒක නිසා තමයි මම වැඩට ආවේ අද. රයිචේනම් අපි යන වසිද්ධාවක් අහන්න. දැන් මෙහෙමයි කතාව. දැන් අපි හැමෝටම එක එක ආසාස සින්දු තියෙනවනේ. ඊළඟට ප්ලේ වෙන්න තියෙන සින්දුව ඇවිල්ලා මම සිනක් උදේ නෑයි විනාඩි 55යි. දැන් ඔයා මෙහාගෙන ඉන්නේ ලොස් වීකෙන්ඩ් වනන ඔන්ලි නිවේශත් එක්ක.

0: good morning ද වෙලා උදේද හයයි
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: සුබ දවසක්
0: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි අපිරිමිත ස්නේහයට ලය කිරට හැරවූ වේදනා කප්පරක් තරම් දරුවන්ගේ ජීවිත හැඩකෙරූ ආදරණීය මව්වරුනි, ඔබට මෙම ගීතය උපහාරයක්ම වේවා.

0: අම්මගේ රත්තරන් අම්මට ගොඩාක් ආදරෙයි.
1: සුරන් හවන ගවන් තාලය
2: සුරඟ ඔබද
3: අසුන් නවයයි එකෙන් අසුන් නවයයි තුනෙන්
1: Endless Weekend with Supreme Radio.

0: சுப்ரீம் ரேடியோ மேக்கர் சூப்பீரியர்.
1: යමක් ලබා ගැනීමට නම් යමක් අත්හැරිය යුතුමයි. මොකද අද ඔයා අත්හරින්න අකමැති දේ හෙට ඔයාගේ දියුණුවට බාධාවක් වෙන්න පුළුවන්. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: ඇඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යටි.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3 Supreme Radio.

0: ප්‍රේම් රේඩියෝ
1: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
4: ටෙම්පෝ ටවුන්
3: with ආශි.
5: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන ට
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න.
4: Endless Weekend with Supreme Radio.

0: சுப்ரீம் ரேடியோ மேக்கர் சூப்பீரியா. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ප්‍රථම දයාගේ දිනාගත් ගම්පහ කෞශල්‍යා රාජපක්ෂ.
1: මගේ නම කෞශල්‍යා. මං ආවේ ගම්පහ ඉඳලා. ඉතින් මං හැමෝටම කියන්නේ මං වගේ ජයග්‍රහණය කරන්න ඕන නම් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් එකක් ගන්න කියලා. ඇත්තටම මං සතුට වෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ කරන කාර්යය ගැන. ඇත්තටම මම මේක ආයෝජනය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මං දිගටම ලොතරැයි ගන්නවා. ඇත්තටම සතුටුයි.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB 89.1 89.3 Supreme Radio.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
3: පිටරට උදවිය මයි හිතේ. අනේ මලෙයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
2: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
1: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
4: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න බෑ.
0: 89.1 සුප්‍රීම් රේඩියෝ රේඩියෝ රේඩියෝ මගේ හඬ මගේ රටේ

0: උපහාරයක්ම වේවා.
1: මේ කවිය අහලා තියෙනවද? ඉරේ එළිය ඉරු දෙවියෝ වඩින විට, සඳේ එළිය සඳ දෙවියෝ වඩින විට, මලේ එළිය බබරුන් රොන් ගන්න විට, ගෙදර එළිය අපේ අම්මා ඉන්න විට. ඇත්තටම අම්මා නැතුව ගෙවෙන දවසක් ගැන අපිට හිතන්නවත් පුළුවන්ද? අපිව පිළිවෙල කරන්න අම්මා ගන්න මහන්සිය, අපිට හොඳම දේවල් දෙන්න අම්මා තරම් වෙන කවුරුවත් මහන්සි වෙන්නේ නැහැ. හරියටම කිව්වොත් අම්මට ආදේශක නැහැ. ඒ මහන්සියට වටිනාකමක් නොලැබුණත් අම්මා අපිව අතාරින්නේ නැහැ. ආදරේ තව තවත් දෙන්න අම්මට හැමදාම පුළුවන්.
0: ලෝකය ස්නේහයෙන් පුරවන්නේ ඇයයි. ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය සියලු මව්වරුන්ට උපහාරයක්ම වේවා.
2: Endless Weekend with Supreme Radio.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: ඉරව්වට නිරාවරණය වෙලා කඩ ඇතුලේ අවුරුදු ගාණක් තියාගෙන විකුණන ආලේපන වර්ග ගාණකින් ඔයාට ලැබෙන අතුරු ප්‍රතිඵල බොහෝමයක් තියෙනවා. නෙළුම් බොනැචුරා ප්‍රොඩක්ට් වල කල් තබා ගැනීමේ කාලය අඩුයි කියන්නෙම කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය දාලා නැහැ කියලා ඔප්පු කරන්න හොඳ සාක්ෂියක්. ඉතින් ඔබගේ ආදරණීයන්වත් පරිසරයත් කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය නිසා වෙන විනාශයෙන් බේරගන්න දායක වෙන්න ඔබත් නෙළුම් බොනැචුරා ප්‍රොඩක්ට් භාවිත කරන්න.
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
4: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
5: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට The welcome
4: show. අනුග්‍රහය.
6: සුබ දවසක්.
4: අලුත් වෙලා.
6: පහසු වෙලා.
4: තෑගි වැඩි වෙලා.
7: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
8: 89.1 89.3
0: Supreme Radio.

0: අලුත් පැයක් දැන් වෙලා උදේ කරහයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරිය. අපිරිමිත ස්නේහයට ලය කිරට හැරවූ වේදනා කප්පරක් තරම් දරුවන්ගේ ජීවිත හැඩකෙරූ ආදරණීය මව්වරුනි, ඔබට මෙම ගීතය උපහාරයක්ම වේවා.

උදේ 11 වෙනානි 6යි දැන් වෙලාව. ඉතින් ඕන TikTok live එක පැත්තට යන්න ඕනේ. යාළුවෝ සෙට් එක වරන් ඉන්න. ඒගොල්ලන්ගේ මම මතක් කරනකම්. සුපුරුදු විදියට අද මගේ live එකේ පළවෙනි comment එක දැම්මේ රුවන් ලක්මාල්. ඉතින් රුවන්ව තමයි මම ඉස්සෙල්ලම මතක් කරන්නේ. ඊට පස්සේ මදෝෂ හේෂාන් ඉන්නවා, සාශි ඉන්නවා, හිනදුමෙන් රංෂා ඉන්නවා, කෞෂි ඉන්නවා. ඒත් එක්කම කවුද මේ ක්‍රිෂාන් ජපාන් වලින් ඉන්නෝ? සචිතින කුරුකුලයාවෙන් සද්දටම ඕනම වහගිරිනවා කියලා තමයි කිව්වේ. ඒ වගේම සවුත් කොරියා වලින් අපේ පසදෝ ඉන්නවා, කුමාර ඉන්නවා, විමුක්ති ඉන්නවා, සුලෝචනා ඉන්නවා, චිකා ඉන්නවා, සම්පත් ඉන්නවා, සමනලි එයාගේ නම සමාධි කියලා තමයි කිව්වේ. කට්ටිය ආදරේට සමනලි කියලා තමයි කියනවා කියලා කිව්වේ. ඒක නිසා මම අතයට සමනලි කියලා කිව්වා. ඒ වගේම ඩුබයි වලින් සුදේෂ් ඉන්නවා, පිට එක්ක මලින්ද ඉන්නවා, රෂ් හෙවත් අපේ පින්ක් පැන්තර් ඉන්නවා, වේදුෂාන් ඉන්නවා, රිල්ක්ස් ඉන්නවා, රුමේනියා වලින් මහේෂ පිට එක්ක එකතු වුණා, මංගල සොයිස පිට එක්ක එකතු වුණා. ඒ වගේම රුක්ෂාන මතක් කරන්න ඕනේ, සීෂෙල්ස් වලින් අපේ මෙවන් ඉන්නවා, ජා ඇලින් දේශාන් ඉන්නවා, රුවන් ඉන්නවා, ස්කාරියන් ඉන්නවා, ඒත් එක්කම ෂමිත් ඉන්නවා, හර්ෂ ඉන්නවා, ශලින්ද සිල්වා ඉන්නවා, මදු අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ වගේම අබ්දුල්ලා ඉන්නවා, අපේ මතු ඉන්නවා, කඩියා ඉන්නවා, කුවේට් වලින් ටානියා හයි කියලා මෙසේජ් එකක් එවලා තියෙනවා. හයි ටානියා, කොහොමද? ඒ වගේම අපේ හර්ෂ කුමාරවත් මතක් කරන්න ඕනේ. හරි, මේ විදිහට තමයි අපේ TikTok live එකේ යාලුවෝ සෙට් එකේ ඉන්නේ. ඉතින් ඔයාලට මතක් කරනවා මම හවස 5 වෙනකම් මෙතන ඉන්නවා. 01125510510ට කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් 01718 89 89 3ට ඔයාට පුළුවන් WhatsApp message එකක් එහෙම තියන්න. www.supremeradio.lk අපේ website එකෙන් අපිව online අහන්න ඔයාට පුළුවන්. ඒ වගේම මේ වෙලාවේ TikTok live එකේ මම ඉන්නවා දවල් 12 වෙනකම්. ආයෙ මම දවල් 1ටත් එනවා. වෙලාව නම් පොඩක් එහෙම වෙන්න පුළුවන්. ඉතින් lunch time එකේ පස්සේ එන්නේ. මං හරියටම කියන්නම්කො එන්න කලින්. හරි, ඉතින් ඔයාලට පුළුවන් live එක පැත්තටත් එන්න. ඒ වගේම චූටි ඉන්නවා, චූටි ඔන්න ඔයාවත් මතක් කරා, සිනෙක්ෂා ඉන්නවා, සිනෙක්ෂාවත් එකතු කරගන්නවා. දැන් මේ වෙලාවේ අපේ TikTok live එකේ පැත්තේ පොඩි games ටිකක් යනවා. හරිද? ඒක නිසා ඔයාට පුළුවන් ඇවිල්ලා ඒ games වලට join වෙන්න. අත වශයෙන්ම කිව්වොත් ඒ games කරන්න ඉතින් මම මොකද මට විතරනේ live එකේ කතා කරන්න බලන් අනිත් කටිය මට suggest කරනවා විතරයි. මම ඉතින් ඒගොල්ලෝ කියන game එක කරනවා. එන්න බලන්න අපේ live එක පැත්තට. online games ටිකක් ඔයාලා බලා ගන්න පුළුවන්. Right, අපි යමු සිද්ධාක් අහන්න. උදේ 11යි, විනාඩි 8යි දැන් වෙලාව.

0: சுப்ரீம் ரேடியோ மேக்கர் சூப்பீரியர்.
1: යමක් ලබා ගැනීමට නම් යමක් අත්හැරිය යුතුමයි. මොකද අද ඔයා අත්හරින්න අකමැති දේ හෙට ඔයාගේ දියුණුවට බාධාවක් වෙන්න පුළුවන්. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: සියයක්ම ඔබ යටේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3.

0: සුප්‍රීම් රේඩියෝ
1: සුපදවස
2: අලුත් වෙලා
1: පහසු වෙලා
2: තැගි වැඩි වෙලා
1: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ සුපදවස
3: දවස සුබයි සිහින දිනයි සුපදවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
4: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
5: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
6: එව මෙහෙව
7: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
5: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද පවසව
8: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
5: ඈ හැබෑවට
2: සතිය දවස් පහේම දවල් දෙකට
3: සින්දු කැෆේ විත් නිමේෂා නිමේෂා
9: ප්‍රීම් රේඩියෝ මේ වචන තියෙන ගීත ටික මට කියන්න
10: 89.1 89.3
11: ගන ඔයාලා දෙක
3: සුප්‍රීම් රේඩියෝ

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: අවසාන ප්‍රශ්නය. ආච අපි හිතමු අයිසරහා දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
4: ටෙම්පෝ ටවුන්
3: විත් ආශි.
5: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
6: The welcome show.
7: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටල ගන්නතු පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට.
6: The welcome show.
2: අනුග්‍රහය
8: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: Endless Weekend with Supreme Radio.

0: சுப்ரீம் ரேடியோ மேக்க சூப்பீரியா
1: ලෝකය ස්නේහයෙන් පුරවන්නේ ඇයයි ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය සියලු මව්වරුන්ට උපහාරයක්ම වේවා
2: සමහර දරුවෝ මෙහෙම කියන වහලා තියනවද අප්පෝ අම්මනම් ඕව දන්නේ නැ අපේ අම්මා වැඩි ඉගෙනගෙන නැහනේ අපේ අම්මව මේ වගේ තැනකට ගේන්න පුළුවන්ද ඔයා ඔයාගේ අම්මා ගැන හැම හිතනවා කියන්නේම ඔයාගේ සිතුවිලිවල ලොකු ගැටලුවක් තියෙනවා කියන එක. මොකද අම්මා ඔයා වෙනුවෙන් නොකරපු කැපකිරීමක් නෑ. ඔයාගේ අඩුපාඩු ඉවසන එකම කෙනා අම්මා. ඔයාව ලස්සන කරන එකම කෙනා අම්මා. ඉරිසියා නොකර ඔයාගේ ගමනට හයියක් වෙන්නේ අම්මා. ඉතින් කොහොමද අම්මා මදී කියලා කියන්නේ? එහෙම හිතන්නේ. අම්මා කියන්නේ සසරක්. ඔයා ඉපදුනෙත් දැන් ඔහොම සතුටින් ඉන්නෙත් සමාජයක් මැද ඔය විදිහට කතා කරන්නේ ඒ අම්මා නිසාම තමයි. යන්න. ගිහින් අම්මට ආදරේ කියන්න. කිසිම වෙනස්කමක් අම්මට දැනෙන්න තියන්න එපා. මොකද අම්මට අපි තරම් වටින වෙන කවුරුත් කොහෙවත් නැහැ.
1: ලෝකය ස්නේහයෙන් පුරවන්නේ ඇයයි. ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය. සියලු මව්වරුන්ට උපහාරයක්ම වේවා.
0: Endless Weekend with Supreme Radio.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: දෙවලා මතක් කරන්නම් උදේ 11යි විනාඩි 45යි.
2: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
3: ඇයි යන්නේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
5: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
4: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහනෝනේ.
6: ගොඩ වෙන්න ගොඩ වෙන්න ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
7: මල්ලි, කොරනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට.
8: අයියා, අපිට ටිකට් දෙකක් ජුවැලට.
9: පිටරට උදවියමයි හිතේ. අනේ මලයෝ, අපිට කහට ගස් දිගිලියට දෙන්නකො.
8: අයියෝ, මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
6: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
10: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
11: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
12: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න 89.1 89.3
0: සුප්‍රීම් රේඩියෝ.

0: A sú na vejaj ekra. A sú na vejaj tuna. Supreme Radio. Magi hada. Magi rata.
1: උදේකල 6 විනාඩි 56 දැන් වෙලාව. ඉතින් මේ වෙලාවේ යන්න ඕනේ TikTok live එක පැත්තට. මම කියන්නේ අපි පොඩි ගේම් එකක් කරනවා කියලා. හරි. ඉතින් ඔන්න මම මතක් කරන්නම් කවුද මේ පැත්තෙන් ඉන්නේ කියලා. ලියුක්ස් ඉන්නවා අපේ සසේ ජපන් වලින් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ වගේම මදෝ ඉන්නවා, මතු ඉන්නවා, ෆිරෝස් ඉන්නවා ජපන් වලින්. නිමේෂ්ව මතක් කරන්න ඕනේ. ලක්ෂාන් ඉන්නවා, නුරේෂ් ඉන්නවා, මේ කට්ටියවත් ඕනේ. ළඟ සිංහෝට ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඕනේ. කඳුලක් උනේ ඇයි ඔබ මට කියලා කෙනෙක් ඉන්නව නම නැහැ. ඒක තමයි යූසර් නේම් එකට දාගෙන ඉන්නේ. කවිෂ්කව මතක් කරන්න ඕනේ. කවිෂ්ක ඔයවත් උනේ ඊළඟ සින්දුවට ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නවා. ඒ වගේම අපේ ටානියා ඉන්නවා. ටානියාවත් එකතු කරගන්න ඕනේ ඊළඟ සින්දුවට. හර්ෂ කුමාර ඉන්නවා. හර්ෂ ඔන්න ඔයවත් මතක් කරා. කුවේට් වලින් තමයි අපේ කඳුලක් උනේ ඇයි ඔබ මට එකතු වෙන්නේ. රයිට් ඒ දෙකම තව කවුද ඉන්නේ? මට මේ පැත්තට කතා කරා කැස්බෑවෙන් සමන්ත මල්ලි පිළියන්දලින් ඉන්නවා කියලා කිව්වා. ඒ වගේම යගේ යාළුවන් වයි අම්මලවයි කට්ටියම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් අහමු කියලා තමයි මට සමන්ත කිව්වේ. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මට කට්ටිය කතා කළේ. WhatsApp එක පැතුරක් යන්න ඕනේ. පැතුරුපට මෙසේජස් ඇවිල්ලා තියෙනවා. සර්වා විලෙන් KDA සමර්සිංහ මෙසේජ් එකක් ඉවරලා තියෙනවා. ඒ වගේම වසන්ත ජයවර්ධන ඉන්නවා. ඒත් එක්කම තව කවුද ඉන්නේ? චානා ඉන්නවා. චානා ඔන්න ඔයවත් එකතු කරගන්න ඕනේ. ඒත් එක්කම තව ඉන්නවා. සුබ දවසක් වේවා. මම වැලි ගල්ලෙන් සුජානි. සුජානි ඔන්න ඔයවත් ඊළඟ සින්දුවට ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නවා. ඒත් එක්කම TikTok live එකෙන් හයි නංගි කියලා මෙසේජ් එකක් ඉවරලා දිනවා DL. කොරියා වලින් ගයන් විකේ සූර්ය ඉන්නවා. ගයන් ඔන්න ඔයවත් මම ඊළඟ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඩිලක්ස් ඉන්නවා ඕස්ට්‍රේලියා වලින් අපිත් එක්ක එකතු වෙලා. ඕකේ ඩිලක්ස් ඔන්න ඔයවත් මම ඊළඟ සින්දුවට මතක් කරා. උපුල් ප්‍රියන්ත කුවේට් වලින් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. රයිට්. එහෙනම් මේ විදිහට තමයි යාළුවෝ සෙට් එකේ ඉන්නේ. එහෙනම් ඉතින් මේ කට්ටිය හැම කෙනෙක්ම එකතු කරගෙන අපි සින්දුවක් අහන්න යන තමයි ලෑස්ති වෙන්නේ. අපි ආයි හම්බ වෙන්නේ අපේ ලන්ච් එකෙන් පස්සේ. ආ කට්ටිය රෙඩි වෙලා ඉන්න. 0112510 කෝල් එකක් දෙන්න පුළුවන් ඔයාට. එහෙමත් නැත්නම් 0718-8993-8993 WhatsApp message එකක් එවන්නත් පුළුවන් ඔයාට. එහෙමත් නැත්නම් අපේ TikTok live එකට ඔන්න ඔයාට join වෙන්න පුළුවන්. මං ආයෙ එන වෙලාව මම කියන්නම්. හොඳේ. Right. එහෙනම් අපි අමසුදුවක් අහන්න. හවස 5 වෙනකම් මාව අහගෙන ඉන්න.

0: දැන් වෙලාව දහවල් 12යි. 89.1 89.3 ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
1: තෑගි වැඩි වෙලා.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි. අපිරිමිත ස්නේහයට ලය කිරට හැරවූ වේදනා කප්පරක් තරම් දරුවන්ගේ ජීවිත හැඩකෙරූ ආදරණීය මව්වරුනි, ඔබට මෙම ගීතය උපහාරයක්ම වේවා.

0: Endless Weekend with Supreme Radio.
1: යමක් ලබා ගැනීමට නම් යමක් අත්හැරිය යුතුමයි. මොකද අද ඔයා අත්හරින්න අකමැති දේ හෙට ඔයාගේ දියුණුවට බාධාවක් වෙන්න පුළුවන්. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුපර් දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා,
2: පහසු වෙලා,
1: තෑගි
2: පැඩි වෙලා, අංක එකයි ලග්න එකයි
1: සියයක්ම ඔබ යකේ,
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳලු ඇස නොගැටුළු තන් සොයා උතුම යම සංචාරයක්
0: Travel with Supreme
1: සතිය දවස් පහේම
2: The Welcome Show අහන්න
3: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා
0: සොදුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
3: සතියේ දිනවල රාත්‍රී 7ට
4: අනුග්‍රහය
5: සුබ දවසක්
4: අලුත් වෙලා
5: පහසු වෙලා
4: තැඟි වැඩි වෙලා
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3 Supreme Radio

0: 89.1 89.3 Supreme Radio. ලොව සුන්දරතම පාරාදේසේ
1: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම්ම යම් සංචාරයක්
0: Travel with Supreme.
1: සතිය දවස් පහේම The Welcome Show අහන්න.

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එව මෙහෙව.
2: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස,
0: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කෆේ විත් නිමේෂා.
6: Supreme Radio. Make a superior.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: ලෝකය ස්නේහයෙන් පුරවන්නේ ඇයයි ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය සියලු මව්වරුන්ට උපහාරයක්ම වේවා
2: මං අම්මව දැකලා තියෙන්නේ ෆොටෝ එකකින් විතරයි මං අම්මගේ ආදරේ විඳලා නැහැ මං ආසයි ආව දකින්න මෙහෙම කතා ඔයාට ඇහිලා තියෙනව නේද දන්නවද අම්මගේ ආදරේ නොලැබෙන හිත් ගොඩාක් ඉන්නවා අනේ මගේ අම්මා හිටියනම් කියලා හිතන අය මොන තරම් ඉන්නවද ඔයා ගාව මේ කතාව ඇහෙද්දිත් අම්මා ඉන්නව නම් ඔයාට සතුටක් කියලා වෙන මුකුත් තෝනේ නෑ අම්මා නැති වේදනාව ඊට පස්සේ විඳින දුක දැනෙන්නේ අම්මගේ ආදරේ අහිමි වුණ අය විතරමයි ඒ නිසා අම්මගේ හිත රිද්දන්න හිතන්නවත් එපා ඒ ආදරේ ලැබෙද්දී ඒ ආදරේ විඳ ගන්න ඊට සමාන ආදරයක් කොහෙන්වත් අපිට හම්බ වෙන්නේ නැහැ. අම්මා කියලා මේ ලෝකෙන් අපිට හම්බ වෙන්නේ එකම එක්කෙනයි. ඒ නිසා ඒ ආදරේ නැති වුණාට පස්සේ පසුතැවෙනවට වඩා හොඳම දේ තමයි දැන් අම්මට ආදරේ කියලා කියන එක. අම්මට දැනෙන ආදරේ දෙන එක. අම්මත් එක්ක හැමදාම සතුටින් ආදරෙන් ඉන්න. ඒ ටික අම්මට හොඳටම ඇති.
1: ලෝකය ස්නේහයෙන් පුරවන්නේ ඇයයි. ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය සියලු මව්වරුන්ට උපහාරයක්ම වේවා.

0: Supreme Radio.
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema udey hatata
5: the welcome show
3: anugrahaya
6: suba dawasa
3: aluth vela
6: pahasu vela
7: tangi wedi vela
8: dawasa subai sihina dinai suba dawasa jathika lotarai mandalaya
9: 89.1 89.3 supreme radio

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි අපිරිමිත ස්නේහයට ලය කිරට හැරවූ වේදනා කප්පරක් තරම් දරුවන්ගේ ජීවිත හැඩකෙරූ ආදරණීය මව්වරුනි, ඔබට මෙම ගීතය උපහාරයක්ම වේවා.

0: සුරන් හමන ගමන් තාලය
1: සුරඟ බද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: Endless Weekend with Supreme Radio.

0: சுப்ரீம் ரேடியோ மேக்கர் சூப்பீரியா.
1: යමක් ලබා ගැනීමට නම් යමක් අත්හැරිය යුතුමයි. මොකද අද ඔයා අත්හරින්න අකමැති දේ හෙට ඔයාගේ දියුණුවට බාධාවක් වෙන්න පුළුවන්. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි
3: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: අවසාන ප්‍රශ්නය. ආශ අපි හිතමු අයිසරහා දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
4: ටෙම්පෝ ටවුන්
3: විත් ආශී.
5: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
6: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියන්නේ.
7: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
3: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
7: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
8: Supreme Radio.
9: Magi hand, magi rata.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න
1: පෙරලිකාර සඳුදා සුවබර අඟහරුවාදා
2: ආසාත්මිකතාවය සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්
1: හැඩකාර බදාදා
3: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නේ නැහැ
1: රසපිරි බ්‍රහස්පතින්දා
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
5: ඒ වචන තියෙන ගීත ටික මට කියන්න 89.1 89.3
0: ඔයාට අපේක්ෂා Supreme Radio

0: අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ මගේ හද මගේ රට
1: ලෝකය ස්නේහයෙන් පුරවන්නේ ඇයයි ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය සියලු මව්වරුන්ට උපහාරයක්ම වේවා. අම්මා ගැන හිතන දේ කියන්න කිව්වොත් ඒ හැඟීම වචනවලට පෙරලන්න අපිට හරිම අමාරුයි. හැබැයි මැක්සිම් ගෝකි කියනවා මේ ලෝකය හැදලා තියෙන්නේ හිරුකි කිරණින් සහ අම්මගේ ආදරයෙන් කියලා. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම අම්මා කියන්නේ මේ ලෝකෙ දැකපු පරිත්‍යාගශීලීම පුද්ගලයා. ආදරයට බැමිණැති කැපකිරීම් කරන්න දෙපාරක් හිතන්නේ අපේ ජීවිතේට සැනසීම අරන් එන්න පුළුවන් එකම හිතවතිය. මතකද අම්මා දෙන ආදරය? කිසිම දෙයක් නොඉල්ලා ඒ දීපු ආදරයට මං ආදරෙයි අම්මේ විතරක් කියලා කියන්න ඒ හිතට සැනසෙන්න ඒ ආදරයම ඇති. ලෝකය ස්නේහයෙන් පුරවන්නේ ඇයයි ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය සියලු මව්වරුන්ට උපහාර.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The welcome show.
5: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padana gannatu padan ganna satiya dawas pahema udey hatata
4: the welcome show
3: anugrahaya
6: nlp hadahana lankave wedima tagi dena tagi avastha wedima lutraya nlp hadahana obat adama nlp hadahada bala ganna
7: maharaja uttamaya mahanse raja sabawata sabat vena waga
8: පුරෝහිත, වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
9: එම මෙහෙම
10: පස්වන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
8: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
11: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
8: ඈ හැබෑවට
3: සතිය දවස් පහේම දවල් දෙකට
4: සින්දු පොත.

89.3 Supreme Radio. Supreme Radio. Make a super. අපිරිමිත ස්නේහයට ලය කිරට හැරවූ වේදනා කප්පරක් තරම් දරුවන්ගේ ජීවිත හැඩකෙරූ ආදරණීය මව්වරුනි, ඔබට මෙම ගීතය උපහාරයක්ම වේවා.

දවල් දෙකයි විනාඩි 7යි දැන් වෙලාව. ලන්ච් එකෙන් පස්සේ දෙවෙනි පැය තමයි අපි මේ විදිහට පටන් ගන්නෙ. රයිට් ඉතින් ඔන්න දවල් දෙකේ ඉඳලා දන්නවා ඉරිදා දවල් දෙකේ ඉඳලා හවස 4 වෙනකන් පැය දෙකක් ඔන්න ඔයාට එක දිගට අපේ බොලිවුඩ් හිට්ස් අහන්න පුළුවන්. ඔන්න දැන් බොලිවුඩ් හිට්ස් පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඔයා කැමතිම කැමති හින්දි සින්දු ඔයාට එක දිගට පැය දෙකක් ඔන්න දැන් ඉඳන් අහන්න පුළුවන්. ඒ අතර මේ පැදිරි කාල එකක් දෙන්න 0112 510 510ට. එහෙමත් නැත්නම් 0718 89 3 89 3ට ඔයාට පුළුවන් මේ පැත්තට WhatsApp message එකක් එවන්න. ඒ වගේම මම තව සුළු මොහොතකින් TikTok live එක පැත්තේ එනවා search එකක් දාලා යන්න. එවත තැනකට මතක් කරනවා. එහෙනම් ඉතින් අද Bollywood hits පටන් ගන්නේ කුෂානේෂ් වර්ලින්. හරි අහන් ඉන්න හවස 4 වෙනකන් නෙමෙයි හවස 5 වෙනකන් මම ඉන්නවා. හරිද? පොඩක් එහෙම වෙලා වෙනස් වුණා. එහෙම තමයි කාපු ගමන්නේ. ඒකයි. දවල් 2:08 දැන් වෙලාව.

0: சுப்ரீம் ரேடியோ மேக்கர் சூப்பீரியர்.
1: යමක් ලබා ගැනීමට නම් යමක් අත්හැරිය යුතුමයි. මොකද අද ඔයා අත්හරින්න අකමැති දේ හෙට ඔයාගේ දියුණුවට බාධාවක් වෙන්න පුළුවන්. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3

0: ප්‍රීම් රේඩියෝ
1: සුබ දවසක්.
2: අලුත් වෙලා
1: පහසු වෙලා
2: ටැගි වැඩි වෙලා
1: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
5: සුවඳ දැනි දැනි දැනෙනවා.
6: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන ඩ්‍රීම් නයිට්
4: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහට බලා ගන්න.
6: 89.1 89.3
8: Supreme Radio
6: මගේ හඬ, මගේ රට.

0: 89.1 Supreme Radio.
1: තමලම තමල් දෙකයි විනාඩි 31යි.
2: ලොව සුන්දරතම පාරාදීසේ.
3: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා. උදේම යමු සංචාරයක්.
2: Travel with Supreme.
3: සතියේ දවස් පහේම
4: The Welcome Show අහන්න.
5: ගොඩ වෙන්න ගොඩ වෙන්න ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
6: මල්ලි කොරෝනා ගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්.
7: මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට.
6: අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
8: පිටරට උදවිය මයි හිතේ. අනේ මලියෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකො.
6: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
5: හරි හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
2: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
9: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
10: number 1 hit music station
2: සුප්‍රීම් රේඩියෝ

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා
1: ලෝකය ස්නේහයෙන් පුරවන්නේ ඇයයි ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය සියලු මව්වරුන්ට උපහාරයක්ම වේවා.
2: ප්‍රශ්නයක් අහන්නද? අම්මා ගන්න කෝල් කීයක් ඔයා මගහැරියද? ඒ මගහැරීම පසුතැවීමට හේතුවක් වෙන්නේ ඒ කෝල් එක ආපහු කවදාවත් එන්නේ නැති වුණාම. දන්නවද, ඒ හැඟීම හරිම දරුණුයි. අම්මා කතා කරන්නේ ඔයාට තියෙන ආදරේට. අවුරුදු ගාණක්ම අපිම ළඟ තියාගෙන හදලා එක පාර ඔයාව ඈත් කරගන්න අම්ම කැමති නෑ. රස්සාවකට විවාහ වෙලා ගියාම අම්ම කෝල් කරද්දි කරදරයක් කියලා හැඟීමක් හිතට එන්නවත් තියන්න එපා. මොකද අම්මට ඕනේ ඔයා හොඳින්ද කියලා බලන්න විතරයි. ඒ ආදරේ හැමදාම අපිට විඳින්න වෙන්නේ නෑ. ඒ නිසා පුළුවන් වෙලාවට ආදරේ විඳින්න. ඒ වගේම ඔයාගේ ආදරේ අම්මටත් දැනෙන්න දෙන්න.
1: ලෝකය ස්නේහයෙන් පුරවන්නේ ඇයයි ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය සියලු මව්වරුන්ට උපහාරයක්ම වේවා.
0: Endless Weekend with Supreme Radio.

0: කිචන් 89.3 සුප්‍රීම් රේඩියෝ
1: දවලම දවල් දෙකේ විනාඩි 45යි.
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patana gannatu patan ganna satiya dawas pahema ude hatata
5: the welcome show
1: anugrahaya
6: suba dawasa
1: aluth vela
7: pahasu vela
8: tangi wedi vela
9: dawasa subai sehina dinai suba dawasa chaathikalotarai mandalaya
10: 89.1 89.3

0: ගුඩ ඉවිනින්. දැන් වෙලාව හවස 3යි.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි. අපිරිමිත ස්නේහයට ලය කිරට හැරවූ වේදනා කප්පරක් තරම් දරුවන්ගේ ජීවිත හැඩකෙරූ ආදරණීය මව්වරුනි, ඔබට මෙම ගීතය උපහාරයක්ම වේවා.

0: झगड़ने की क्या बात है यार?
1: पहले पहले भवरे जैसे पास पास मंडरा है, फिर बिजी हूँ ये कहकर तुमको वो टरका समझा करो डार्लिंग, आज बहुत काम है। दूर हुआ तो क्या, दिल में तुम्हारा नाम है। जिस चेहरे पर मरते हैं वो बोरिंग हो जाए, कुछ ही दिन में नजरें इनकी इधर उधर मंडरा। सिर्फ प्यार से जिंदगी नहीं चलती, तुम इंटीरियर डेकोरेशन का कोर्स क्यों नहीं करती?
0: ओके दैट्स इट।
2: सुप्रीम रेडियो मेक अ सुपीरियर।
3: යමක් ලබා ගැනීමට නම් යමක් අත්හැරිය යුතුමයි. මොකද අද ඔයා අත්හරින්න අකමැති දේ හෙට ඔයාගේ දියුණුවට බාධාවක් වෙන්න පුළුවන්. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා.
5: තෑගි පැඩි වෙලා.
4: අංක 1යි ලග්න 1යි.
5: 100ක්ම ඔබ යතේ.
4: අංක 2ක් ගැලපුණාම
5: රුපියල් 1000ක්ම අතේ.
4: අංක 2යි ලග්න 1යි
5: 2500ක් අතේ. අංක 3ට
4: 50000.
5: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
4: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
5: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
2: Endless Weekend with Supreme Radio.

0: ප්‍රේම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා
0: හරි සුවබර අඟහරුවාදා
2: ආධාත්මිකතාවේ සමරක් වලට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදන පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
6: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
7: සුවඳ දැනි දැනි දැනෙනවා.
5: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
6: සතියේ දිනවල රාත්‍රී 7ට
8: අනුග්‍රහය
9: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: 89.1 89.3
10: Supreme Radio
5: මගේ හඬ මගේ රට

හවස තුනයි විනාඩි 22යි දැන් වෙලාව. යනවා ඉක්මනට කොහෙටද? TikTok live එක පැත්තට. ඒ පැත්තේ යාළුවෝ සෙට් එක එකතු කර ගන්න ඕනේ. ඉතින් සුපුරුදු විදිහට මේ වෙලාවේ මගේ live එකට ඇවිල්ලා පළවෙනි comment එක දැම්මේ Sash. සාෂෝන් ඉස්සරහම එකතු කර ගන්නවා ලස්සනම ලස්සන සිද්දුවකට. ඊට පස්සේ වෙරෝනිකා ඉන්නවා, ෂෙරිෆ් මොහමඩ් ඉන්නවා අපිත් එක්ක එකතු වෙලා, අශ්වින් නිර්මෝර් ඉන්නවා, ඒ වගේම සසේ ඉන්නවා, නෆාෂා ඉන්නවා, ඒ වගේම මංගලී ක්වෙට් වලින් අපිත් එක්ක එකතු වුණා, විරාජ් ඉන්නවා, හර්ෂ ඉන්නවා, මතු ඉන්නවා, මායා නවංචනා මාතරින් අපිත් එක්ක එකතු වුණා, ඒ වගේම ශලින්ද සිල්වත් මතක් කරන්න ඕනේ, ටයිටන් ඉන්නවා, මලී ඉන්නවා, මදූෂ හේෂාන් ඉන්නවා, හර්ෂ කුමාරවත් එකතු කරගන්නවා ඊළඟ සින්දුවට, ඉන්දියාවලින් අපේ රාහුල් එකතු වුණා අපිත් එක්ක, ඒ වගේම මතුරිකාවත් ඔන්න මතක් කරනවා ගොඩක් ආදරෙන්. සඳරවාන්ද මාවත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් කියවලා තියෙනවා. ඒ වගේම ඩිල්ක්ස්ව ඕස්ට්‍රේලියාව වලින් එකතු කරගන්න ඕනේ. නිමාෂා රත්නායක ඉන්නවා, අපේ විප්සී ඉන්නවා, සම්පා ඉන්නවා. මේ විදිහට තමයි යාළුවට කින්නේ. ඒ වගේම ස්පෙෂලි අපේ ඩෙනාව එකතු කරගන්න ඕනේ. මට gift ගොඩක් දුන්නා. Thank you so much ඔන්න ඩෙනාව. එයාවත් ඊළඟ සින්දුවට ගොඩක් ආදරෙයි මම එකතු කරගන්නවා. හරි, ඉතින් ඔන්න ඔය විදිහට තමයි යාළුවෝ සෙට් එකේ ඉන්නේ. මේ වෙලට කෝල් එකක් දෙන්න 0112 510 510ට, ඒ වගේම 0718 89 3 89 3ට ඔයාට පුළුවන් මට මේ පැත්තට WhatsApp message එකක් එවන්න. රයිට්, එහෙනම් ඉතින් අපේ යාළුවෝ සෙට් එකව එකතු කරගෙන අපි යනවා සින්දුවක් අහන්න. හවස 3:24යි දැන්.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
2: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
3: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padana gannatu patan ganna satiya dawas pahema udey hatata
4: the welcome show
2: anugrahaya
5: nlp hadahana lankave wedima tagi dena tagi avastha wedima lutraya nlp hadahana obat adama nlp hadahada bala ganna
2: balannako ane ape lamayata hari lassanata sindu kathandara kiyanna puluwa habai thin ewada tanak naha ne
6: ayya ne supreme radio podan ge udasana tiyenne
7: apita japan igena gannat puluwa
8: lassana lassana kathandara ahanna puluwanne
3: hadakara dagakara podittu wenuwenmai
8: me okotama satiye dina pahama ude 6 indan 7 wenakan supreme radio පොඩ්ඩන් ගිවදසන හනෝනේ
0: 89.1 සුප්‍රීම් රේඩියෝ වගේ හඬ වගේ රට.

0: சுப்ரீம் ரேடியோ மேக் அ சூப்பீரியர்
1: ලෝකය ස්නේහයෙන් පුරවන්නේ ඇයයි ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය සියලු මව්වරුන්ට උපහාරයක්ම වේවා.
2: ඔයා දිනන දවසට වගේම පරදින දවසටත් ඔයා ගාව ඉන්නේ පවුලේ අය. කවුරු නැතත් ඔයා ගාව මම ඉන්නව පුතේ කියලා අම්මා කියනකොට අපිට දැනෙන්නේ කියා ගන්න බැරි හැඟීමක්. අම්මගේ අසනීප අමාරුකම් පැත්තක තියෙන අපිව බලාගන්නේ හරි පුදුමාකාර කැපකිරීමක් කරලා. අපේ වේදනාව අම්මගේ කරගන්න අම්ම දෙපාරක් හිතන්නේ නෑ. අපි දුකින් ඉන්නකොට අපේ පොඩි වෙනස්කමක් පවා අම්මට ඉක්මනට දැනෙනවා. ඇත්තටම අම්මා කියන්නේ අපිව සුවපත් කරන හොඳම බෙහෙත.
1: ලෝකය ස්නේහයෙන් පුරවන්නේ ඇයයි ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය සියලු මව්වරුන්ට උපහාරයක්ම වේවා.
0: Endless Weekend with Supreme Radio.

0: නවයයි එකෙන් 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
2: සුවඳ දැනෙනවා.
0: සොඳුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
3: අනුග්‍රහය.
4: සුබ දවසක්.
3: අලුත් වෙලා
4: පහසු වෙලා
5: තැඟි වැඩි වෙලා
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
8: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
9: ගමේ පන්සිරියාගේ හැටකාරිය.
10: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
11: Tempo Town.

0: good evening ද වෙලාව හවස හතරයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: සුබ දවසක්
0: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි. අපිරිමිත ස්නේහයට ලය කිරට හැරවූ වේදනා කප්පරක් තරම් දරුවන්ගේ ජීවිත හැඩකෙරූ ආදරණීය මව්වරුනි, ඔබට මෙම ගීතය උපහාරයක්ම වේවා.

0: සුරන් හමන ගමන් තාලය
1: සුරඟ ඔබද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: එල සුවිකෑන් ලුවිත් සුප්‍රීම් රඩියෝ.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: ලොව සුන්දරතුම පාරාදීසේ
2: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම යමු සංචාරයක්
1: Travel with Supreme
2: සතිය දවස් පහේම
3: The Welcome Show අහන්න
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එක්කම රූටින් එක
5: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක
6: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
1: The Welcome Show
7: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela ආසාවෙන් පටල ගන්නතු පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට
1: The Welcome Show
2: අනුග්‍රහය
8: සුබ දවසක්
9: අලුත් වෙලා
10: පහසු වෙලා
11: තෑගි වැඩි වෙලා
12: දවස සුබයි සිහි නැති නයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
13: වචන තියෙන ගීත ටික මට කියන්න
14: 89.1 89.3
15: ඔයාට
1: Supreme Radio

0: 89.1 සුප්‍රීම් රේඩියෝ දවස
1: අලුත් වෙලා
0: පහසු වෙලා
1: තැගි පැඩි වෙලා
0: අංක තුනයි ලග්න එකයි ලක්ෂ පහද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
0: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
2: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
4: පස්වාන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද පවසව
4: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
3: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
5: One station all day.
6: Endless weekend.

ඉතින් ඔන්න හද ඉරිදු දවසේ උදේ 8 ඉඳලා හවස් වෙනකම්ම ඔයාගේ පාඩුව කාන්සිය මකන්න මම හියපු විදිහටම හිටියා. අපි එහෙමයි දැන් ඔන්න කිව්වපු විදිහටම යන්න වෙලාව හරි. මගේ වෙලාව ඇවිල්ලායි තියෙන්නේ. ගෙහින් එන්නම්. ඉතින් යන්න කලින් වට මතක් කරන දේවල් ටිකක් තියෙනවා නේද? මාල කරනොත් කිව්වනේ දැන් ඔන්න මේ දවසට පොඩක් වහින හින්දා ඔන්න මේ සමහරක් ජලාශ කිහිපයක වන්දරට මේ වෙනකොට විවෘත කරලා තියෙන නිසා ඒ ගැන අවධානයෙන් ඉන්න දෙන නිවේදන ඒ කියන දේවල් අකුරටම කීකරු වෙලා පිළිපදින්න කියලා තුවට මතක් කරනවා යන්න කලින්. මොකද පරිස්සම් වෙන එක තමයි වැදගත්. අපේ ජීවිත තමයි වැදගත්. ඒක නිසා ඒ කියන අදාළ බලධාරීන් ඒ අදාළ ආයතන කියන විදිහට ඒ දේවල් ටික පිළිවෙලට කරගන්න කියලා තුවාට මතක් කරනවා. දැන් ඉතින් අනන්‍යයි දැන් අද ගියට හෙට එනවනේ අනේ මම අනන්‍ය පනාඩයින නාඩයින දුකයිද අනේ මට දුක හිතුනේ මටම යනවා. හරි හෙට තමයි දෙකට සිද්ධ කැෆේ අරගෙන සුපුරුදු විදිහට මම එනවා ආගේ ළඟට. එතකන් සතුටින් පරිස්සමෙන් නාතරෙන් ඉන්න. මම නිමේෂා.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා
1: ලෝකය ස්නේහයෙන් පුරවන්නේ ඇයයි ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය සියලු මව්වරුන්ට උපහාරයක්ම වේවා
2: මේ කවිය අහලා තියෙනවද ඉරේ එළිය ඉරු දෙවියෝ වඩින විට සඳේ එළිය සඳ දෙවියෝ වඩින විට මලේ එළිය බබරුන් රොන් ගන්න විට ගෙදර එළිය

0: අපේ අම්මා ඉන්න විට. ඇත්තටම අම්මා නැතුව ගෙවෙන දවසක් ගැන අපිට හිතන්නවත් පුළුවන්ද? අපිව පිළිවෙල කරන්න අම්මා ගන්න මහන්සිය, අපිට හොඳම දේවල් දෙන්න අම්මා තරම් වෙන කවුරුවත් මහන්සි වෙන්නේ නැහැ. හරියටම කිව්වොත් අම්මට ආදේශක නැහැ. ඒ මහන්සියට වටිනාකමක් නොලැබුණත් අම්මා අපිව අතාරින්නේ නැහැ. ආදරේ තව තවත් දෙන්න අම්මට හැමදාම පුළුවන්.
1: ලෝකය ස්නේහයෙන් පුරවන්නේ ඇයයි. ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය සියලු මව්වරුන්ට උපහාරයක්ම වේවා.
2: 89.1 89.3 Supreme Radio.

0: ස්ත්‍රීම් රේඩියෝ
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
3: මල්ලි කොරෝනා එකට ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රැවලට
4: පිටරට උදවිය මය හිතේ අනේ මලයෝ අපිට කහට ගස් දිගිලියට දෙන්නකෝ
3: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
2: හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
5: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ
7: 89.1 89.3 දිවයින පුරා සිස

0: Endless Weekend with Supreme Radio.
1: සුපසන්දාවක් වෙලාව හවස 5 දැන්. ඔයා මේ අහගෙන ඉන්නේ Supreme Radio.
2: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරිය. අපිරිමිත ස්නේහයට ලය කිරට හැරවූ වේදනා කප්පරක් තරම් දරුවන්ගේ ජීවිත හැඩකෙරූ ආදරණීය මව්වරුනි, ඔබට මෙම ගීතය උපහාරයක්ම වේවා.

0: සුප්‍රීම් රේඩියෝ මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
2: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
3: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema udey hatata
4: the welcome show
2: anugrahaya
5: nlp hadahana lankawē wedima tæki dena tæki avastha wedima lutraya nlp hadahana obat adama nlp hadahada bala
6: ganna 89.1 89.3 supreme radio

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ ලෝකය ස්නේහයෙන් පුරවන්නේ ඇයයි ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය සියලු මව්වරුන්ට උපහාරයක්ම වේවා.
1: සමහර දරුවෝ මෙහෙම කියන වහල තියෙනවද? අප්පෝ අම්මනම් ඕව දන්නේ නැහැ. අපේ අම්මා වැඩි ඉගෙනගෙන නැහනේ. අපේ අම්මව මේ වගේ තැනකට ගේන්න පුළුවන්ද? ඔයා ඔයාගේ අම්මා ගැන හැම හිතනවා කියන්නේම ඔයාගේ සිතුවිලිවල ලොකු ගැටලුවක් තියෙනවා කියන එක. මොකද අම්මා ඔයා වෙනුවෙන් නොකරපු කැපකිරීමක් නැහැ. ඔයාගේ අඩුපාඩු ඉවසන එකම කෙනා අම්මා. ඔයාව ලස්සන කරන එකම කෙනා අම්මා. ඉරිසියා නොකර ඔයාගේ ගමනට හයියක් වෙන්නේ අම්මා. ඉතින් කොහොමද අම්මා මදී කියලා කියන්නේ? එහෙම හිතන්නේ. අම්මා කියන්නේ සසරක්. ඔයා ඉපදුනෙත් දැන් ඔහොම සතුටින් ඉන්නෙත් සමාජයක් මැද ඔය විදිහට කතා කරන්නෙත් ඒ අම්මා නිසාම තමයි. යන්න ගිහින් අම්මට ආදරේ කියන්න. කිසිම වෙනස්කමක් අම්මට දැනෙන්න තියන්න එපා. මොකද අම්මට අපි තරම් වටින වෙන කවුරුත් කොහෙවත් නැහැ.
0: ලෝකය ස්නේහයෙන් පුරවන්නේ ඇයයි ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය සියලු මව්වරුන්ට උපහාරයක්ම වේවා.
2: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ. Make a superior.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: සුබදවස
2: අලුත් වෙලා
1: පහසු වෙලා තෑගි පැඩි වෙලා අංක තුනයි ලග්න එකයි ලක්ෂ පහද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ සුබදවස
1: දවස සුබයි සිහින දිනයි සුබදවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
0: ලොව සුන්දරතම පාරාදීසේ
2: මන බැඳුණු ඇසේ නොගැටුණු තැන් සොයා උතුම් යමු සත්‍යයක්
0: Travel with Supreme.
2: සතියේ දවස් පහේම
3: The Welcome Show අහන්න.
4: 89.1 89.3 Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: සුබ සන්ධ්‍යාවක් වෙලාව හවස 6යි මේ සුප්‍රීම් රේඩියෝ
2: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
3: සුබ දවසක්
2: අලුත් වෙලා
3: පහසු වෙලා
2: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

0: නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම්ේ පොළොවෙෙන් බලේ කොටන ඇ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරිය.
1: අපිරිමිත ස්නේහයට ලය කිරට හැරවූ වේදනා කප්පරක් තරන් දරුවන්ගේ ජීවිත හැඩකෙරූ ආදරණීය මව්වරුණි, ඔබට මෙම ගීතය උපහාරයක්ම වේවා.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas 5ema udey 7ta the welcome
3: show anugrahaya
5: suba dawasa
3: aluth vela
6: pahasu vela
7: tagi wedi vela
8: dawasa subai sihina dinai suba dawasa chaathika lotarai mandalaya
3: balannako ane අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
9: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
10: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
11: ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
11: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
12: 89.1 89.3 Supreme Radio.

0: Endless Weekend with Supreme Radio.
1: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැහියෙන් රුපියල් ලක්ෂ 25ක තියාගේ දිනාගත් කෑගල්ලේ චන්දිමා බණ්ඩාර මහත්මිය.
2: මම චන්දිමා බණ්ඩාර, ආවේ කෑගල්ල ප්‍රදේශයෙන්. ජාතකල උදෑසන මණ්ඩලයේ මහජන සම්පත දිනුම් වාරයකින් මට ලක්ෂ 25ක මුදලක් ජයග්‍රහණය කරගන්න හැකි වුණා. නොසිතූ අවස්ථාවක ලැබුණු මේ මුදල මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදවන්නම තීරණය කළා තියෙනවා. මම නගරයට ගියොත් මම ගන්නවා එකක්. ඒක මට ආවේ පුරුද්ද තාත්තගෙන්. ඉතින් ඒක එයාලයි කලින්දම මම දකිනවා දිනුම් අදිනවා. ඉතින් මටත් විශ්වාසයක් තිබුණා මටත් ඇදේ කියලා. ඒකයි මම ඒක දිගටම මේ විදිහට ලොතරැයිපත් ගත්තේ. ඉතින් අද මට ඒ වාසනාව හිමි වුණා. ඉතින් ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න, ඔයගලගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයගලන්ට මේ ලබා දෙන සහයෝගය ලබා ගැනීමට නම් ඔයගොල්ලෝ මං කියනවා ටිකට් පටක් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB

0: ප්‍රීම් රේඩියෝ
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
3: එම මෙහෙම
4: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දහවල් දෙකට
7: සින්දු කැෆේ විත් නිමේෂා. නිමේෂා
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: 89.1 දිවයින පුරා සිසාරා
1: ලෝකය ස්නේහයෙන් පුරවන්නේ ඇයයි ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය සියලු මව්වරුන්ට උපහාරයක්ම වේවා. මං අම්මව දැක

0: හිත රිද්දන්න හිතන්නවත් එපා. ඒ ආදරේ ලැබෙද්දී ඒ ආදරේ විඳගන්න. ඊට සමාන ආදරයක් කොහෙන්වත් අපිට හම්බ වෙන්නේ නැහැ. අම්මා කියලා මේ ලෝකෙන් අපිට හම්බ වෙන්නේ එකම එක්කෙනයි. ඒ නිසා ඒ ආදරේ නැති වුණාට පස්සේ පසුතැවෙනවට වඩා හොඳම දේ තමයි දැන් අම්මට ආදරේ කියලා කියන එක. අම්මට දැනෙන ආදරේ දෙන එක. අම්මත් එක්ක හැමදාම සතුටින් ආදරෙන් ඉන්න. ඒ ටික අම්මට හොඳටම ඇති.
1: ලෝකය ස්නේහයෙන් පුරවන්නේ ඇයයි. ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය. සියලු මව්වරුන්ට උපහාරයක්ම වේවා.
2: Endless Weekend with Supreme Radio.

0: කාලයේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
1: සුවඳ දැනි දැනි දැනෙනවා.
2: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
0: සතියේ දිනවල රාත්‍රී 7ට
3: අනුග්‍රහය.
4: සුබ දවසක්.
3: අලුත් වෙලා
4: පහසු වෙලා
5: තැඟි වැඩි වෙලා
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
7: 89.1 89.3 Supreme Radio.

0: රාත්‍රී 7යි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

89.1 තුන්න සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි. අපිරිමිත ස්නේහයට ලය කිරට හැරවූ වේදනා කප්පරක් තරම් දරුවන්ගේ ජීවිත හැඩකෙරූ ආදරණීය මව්වරුනි, ඔබට මෙම ගීතය උපහාරයක්ම වේවා.

0: ප්‍රේම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා.
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදන පෙර
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ හඳහනේ සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තිය රම්බඩ නාලනී රත්නායක.
1: මගේ නම නාලනී රත්නායක. මම රම්බඩ. මට හඳහනේ සුපිරිතයාගේ ලැබුණා ජාතික ලොතරැයි මණ්ඩලේ. මම නොකඩව ටිකට් ගන්න දිනුම බලාපොරොත්තුෙන් තමයි දිනුම් ගත්තේ. මෙන් ඉදිරියටත් දිනුම් ගන්නවා, මීට වැඩිය දිනුමක් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අනිත් අයටත් මම කියන්නේ පුංචි රුපියල් 40ක් වියදම් කරලා ටිකට් එකක් ගන්න. ඇත්තටම ලොකු දිනුම් ලබා ගන්න පුළුවන්. ඒ වගේම රුපියල් 40ක් වියදම් කරාට ලැබෙන ප්‍රමාණය විශාලයි. වියදම් කරාට කවදා හරි දවසක තමන්ට දිනුමක් ලැබුණොත් හිතෙනවා මේ රුපියල් 40ක් යොදවපු එක ලොකු දෙයක් කියලා.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. ලොව සුන්දරතම පාරාදීසේ
2: මන බැඳලු ඇස නොගැටුණු තන් සොයා උතුම්ම යම සත්‍චාරයක්.
3: Travel with Supreme.
2: සතිය දවස් පහේම
4: The Welcome Show අහන්න.
0: 89.1 Supreme Radio.
5: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: 89.1 89.3 Supreme Radio
1: ලෝකය ස්නේහයෙන් පුරවන්නේ ඇයි? ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය සියලු මව්වරුන්ට උපහාරයක්ම වේවා. අම්මා ගැන හිතන දේ කියන්න කිව්වොත් ඒ හැඟීම වචනවලට පෙරලන්න අපිට හරිම අමාරුයි. හැබැයි මැක්සිම් ගෝකි කියනවා මේ ලෝකය හැදලා තියෙන්නේ හිරුගේ කිරණින් සහ අම්මගේ ආදරයෙන් කියලා. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම අම්මා කියන්නේ මේ ලෝකේ දැකපු පරිත්‍යාගශීලීම පුද්ගලයා. ආදරයට බැමි නැති, කැපකිරීම කරන්න දෙපාරක් හිතන්නේ නැති අපේ ජීවිතේට සැනසීම අරන් එන්න පුළුවන් එකම හිතවතිය. මතකද අම්මා දෙන ආදරය? කිසිම දෙයක් නොඉල්ලා ඒ දීපු ආදරයට මං ආදරෙයි අම්මේ විතරක් කියලා කියන්න. ඒ හිතට සැනසෙන්න ඒ ආදරයම ඇති. ලෝකය ස්නේහයෙන් පුරවන්නේ ඇයි? ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය සියලු මව්වරුන්ට උපහාරයක්ම වේවා.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: ගොඩවෙන්න ගොඩවෙන්න ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස්ස ගන්න හදන්නේ
2: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට
3: පිටරට උදවිය මයි හිතේ අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
2: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
1: හරි හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
4: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
6: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා
7: සුවඳ දැනි දැනි දැනෙනවා
8: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
9: ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න
5: Supreme Radio.

0: දැන් වෙලාව රාත්‍රියටයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: අවසාන ප්‍රශ්නය. ආශාපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවට යුතුයක මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
4: Tempo Town
3: with Ashi.
0: 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: ප්‍රීම් රේඩියෝ
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
3: එව මෙහෙව.
4: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම අනන් වහන්ස,
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කැෆේ විත් නිමේෂා. නිමේෂා අහසෙන් දිලේ කොළඹෙන් බලේ කොතනක් ඇහේ. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: ලෝකය ස්නේහයෙන් පුරවන්නේ ඇයයි. ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය සියලු මව්වරුන්ට උපහාරයක්ම වේවා.
1: ප්‍රශ්නයක් අහන්නද? අම්මා ගන්න කෝල් කීයක් ඔයා මගහැරියද? ඒ මගහැරීම පසුතැවීමට හේතුවක් වෙන්නේ ඒ කෝල් එක ආපහු කවදාවත් එන්නේ නැති වුණාම. දන්නවද? ඒ හැඟීම හරිම දරුණුයි. අම්මා කතා කරන්නේ ඔයාට තියෙන ආදරේට. අවුරුදු ගාණක්ම අපිම ළඟ තියාගෙන හදලා එකපාර ඔයාව ඈත් කරගන්න අම්මා කැමති නෑ. රස්සාවකට විවාහ වෙලා ගියාම අම්මා කෝල් කරද්දි කරදරයක් කියලා හැඟීමක් හිතට එන්නවත් තියන්න එපා. මොකද අම්මට ඕනේ ඔයා හොඳින්ද කියලා බලන්න විතරයි. ඒ ආදරේ හැමදාම අපිට විඳින්න වෙන්නේ නෑ. ඒ නිසා පුළුවන් වෙලාවට ආදරේ විඳින්න. ඒ වගේම ඔයාගේ ආදරේ අම්මටත් දැනෙන්න දෙන්න.
0: ලෝකය ස්නේහයෙන් පුරවන්නේ ඇයයි. ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය සියලු මව්වරුන්ට උපහාරයක්ම වේවා.
2: 89.1 89.3 Supreme Radio.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: පෙරලිකාර සඳුදා
2: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
1: සුවබර අඟහරුවාදා,
3: ආසාත්මිකතාවේ සමහරක් වලට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්,
1: හැඩකාර බදාදා,
4: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නේ නැහැ,
1: රසපිරි බ්‍රහස්පතින්දා
5: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
6: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
7: 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රම් රේඩියෝ හගෙන ඉන්න දැන් වෙලාව රාත්‍රී 9යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි. අපිරිමිත ස්නේහයට ලය කිරට හැරවූ වේදනා කප්පරක් තරම් දරුවන්ගේ ජීවිත හැඩකෙරූ ආදරණීය මව්වරුනි, ඔබට මෙම ගීතය උපහාරයක්ම වේවා.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ප්‍රථම දයාගේ දිනාගත් ගම්පහ කෞශල්‍යා රාජපක්ෂ.
2: මගේ නම කෞශල්‍යා. මං ආවේ ගම්පහ ඉඳලා. ඉතින් මං හැමෝටම කියන්නේ මං වගේ ජයග්‍රහණය කරන්න ඕන නම් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් එකක් ගන්න කියලා. ඇත්තටම මං සතුට වෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ කරන කාර්යය ගැන. ඇත්තටම මම මේ ඉඳලා ආයෝජනය කරන තමයි බලාපොරොත්තු වෙන්නේ. මං දිගටම ලොතරැයි ගන්නවා. ඇත්තටම සතුටුයි.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB.
3: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
4: මල්ලී කොරනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
5: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
4: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න. හරිද?
3: හරි. අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
6: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
0: අසු නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ අවසාන ප්‍රශ්නය. ආශ අපි හිතමු අයිසරහා දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවයා යුතුකම මොකද්ද?
1: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලාගන්න වෙන්නේ නෑනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
3: Tempo Town
2: with Aashi.
4: ලොව සුන්දරතම පාරාදීසේ.
5: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා. උදේම යමු සංචාරයක්.
4: Travel with Supreme.
5: සතියේ දවස් පහේම
1: The Welcome Show අහන්න.
0: 89.1 Supreme Radio. Supreme Radio. Make a superior.

ලෝකය ස්නේහයෙන් පුරවන්නේ ඇයයි. ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය සියලු මව්වරුන්ට උපහාරයක්ම වේවා. මේ කවි අහලා තියෙනවද? ඉරේ එළිය ඉරු දෙවියෝ වඩින විට, සඳේ එළිය සඳ දෙවියෝ වඩින විට, මලේ එළිය බබරුන් රොන් ගන්න විට, ගෙදර එළිය අපේ අම්මා ඉන්න විට. ඇත්තටම අම්මා නැතුව ගෙවෙන දවසක් ගැන අපිට හිතන්නවත් පුළුවන්ද? අපිව පිළිවෙල කරන්න අම්මා ගන්න මහන්සිය, අපිට හොඳම දේවල් දෙන්න අම්මා තරම් වෙන කවුරුවත් මහන්සි වෙන්නේ නැහැ. හරියටම කිව්වොත් අම්මට ආදේශක නැහැ. ඒ මහන්සියට වටිනාකමක් නොලැබුණත් අම්මා අපිව අතාරින්නේ නැහැ. ආදරේ තව තවත් දෙන්න අම්මට හැමදාම පුළුවන්. ලෝකය ස්නේහයෙන් පුරවන්නේ ඇයයි.

0: සුප්‍රීම් රේඩියෝ
1: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
2: ඇයි යනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
4: හැඩකාර දගකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

දෙක 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ යහන මගේ රටේ

සිට උත්තු 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

89.1 89.3 Supreme Radio.

89.1 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ අහසෙත්තිලේ පොළොවෙත් පලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක

89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

89.1 89.3 Supreme Radio.

89.1 Supreme Radio මගේ යන්න මගේ රටේ

89.1 89.3 Supreme Radio.

89.3 සුප්‍රීම් රේඩියෝ අහසේ දිලේ පොළොවේ බලේ කොතන ඇහේ

89.1 Supreme Radio මගේ හඬ මගේ රටේ

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහදෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

රත්නමාලී ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ, සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩි වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

අන්තරාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සවනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාරක අපල සියලු වසංගත රෝග දුරු වේවා. මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව, අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දිනෙකගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරෝ මිතුරෝ වෙති.

සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා

89.3 Supreme Radio.

කරවදාළ මෙලව සහ පරලොව දියුණුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇත්තා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට සියලු

ජය සිද්ධි මහිද්දි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්තස්ස.

සිතේ බිය සහ සැකය දුරුකර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම් වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

89.3 සුප්‍රීම් රේඩියෝ. අහසෙ පිලේ පොළොවේ පලේ

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.